උජිගින් සෙත්තු මෙමෙ අගේ නතරං මෙමෙතගේ ඥා බරූය 101.3 FM YFM ගුණයි සජලයි